0: ජාන පොරොත් දෙකේ කියනවා නේද?
1: ඒක තමයි ජොකේ තමයි ගන්නුනේ. කාටක් සර්සා මන්දි කැලිත කරන්න ඕනේ කො ජොකින් පොරොත්. සමන් කුලොත් ගන්න අන්න ගන්න කන්න බලවනේ. පරිණතක හම් දැන් තමයි දැන් සක්ස.
0: ඔ වලි මලක් ප්‍රසයි. දැන් තාජි පොතන්. දැන් නැවේ කියන කිව්වා. ඒක තමයි. සෝහි පොසාරි ස්ටෝටිස්.